0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.

තමන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

නිවන්දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව, පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන් විදුලිය
4: සුදුල ගුවන් විදුලිය

0: சுதிலர் குவிதுலிய
1: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila radio.lk අරහා මුළු ලොවටම
0: සුදි

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: පිංවතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන, සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අපි කවුරුත් සසරේ ඉපදීපදී යන මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග කියන සංයුක්තේ පෙන්නවා මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයාගන්න බෑ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරු, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි, පුබ්බා කෝටි නපඤ්ඤායති, පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමන. මේ දීර්ඝ සංසාර ගමනේ එළුව වෙලා ඉපදිච්ච වාරවල බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බුදු ඇසින් දැකලා අපට දේශනා කරනවා. කුකුල්ලු වෙලා හරක් වෙලා නොඑක් ආත්මවල ඉපදිච්ච වාරවල සසරේ බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම අනමතග්ග සංයුක්තේ මාතුත්ථඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ බුදුරජාන් වහන්සේ වදාලා මේ දීර්ඝ සසර ගමනේ එක පුද්ගලයෙක් අම්මාවරුන්ගෙන් බීලා තියෙන කිරි ටික මේ මව් කිරි ටික එකතු කරත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. එහෙමනම් අපට පේනවා අපි ගෙවාගෙන ආපු සසර ගමන මොනතරම් දීර්ඝ සංසාර ගමනකද. මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අපි යන්නේ. පින්වතුනි, මේ සංසාර ගමනේ අපි කාටත් සසර පුරුදු තියෙනවා. ඒ සංසාර පුරුදුත් එක්ක තමයි මේ සත්‍යයන් සසර ගමන් කරන්නේ. ඒ සසර පුරුදු හැටියට පෘතජ්ජන කෙනාගේ සංසාර පුරුද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පෘතජ්ජනයාට සතර අපායි මහගෙදර වගේ තැන. ඔහුගේ පුරුද්ද තියෙන්නේ නිතර නිරේට ඇදිලා නිතර නිතර තිරිසං අපායට ඇදිච්ච පුරුද්දක්, නිතර ප්‍රේත අපායට අසුර අපායට ඇදිච්ච පුරුද්දක් තියෙන. ඒ පුරුද්දට අනුව හැම මොහොතේම හිත ඇතුලේ තියෙන මේ ලෝභ ద్వේෂ මෝහ ආදී අකුසල් මතුවේවි මතුවේවි අපාය පැත්තට හිත ඇදෙනවා. දැන් බලන්න, ඔබ මේ කොච්චර බණ ඇහුවත් පින් කරගන්න ඕනෑ කියලා හිතනවා, මේ සසර භයානකයි කොහොම හරි ගැලවෙන්න ඕනෑ කියලා හිතනවා. හැබැයි ඒ හිතුවට ඔබේ හිත තුල ඔබ ධර්මාවබෝධය ලබන තෙක්ම ඔබේ හිත ඇතුලේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලය අලු යට ගිනි පොකුරු වගේ සැඟවිලා තියෙනවා. හොයන්න බෑ. ඒවා ඒ පුද්ගලයන් තුල එක එක ස්වරූපෙන් බලපවත්වනවා. සමහර වෙලාවට දැන් ඔබ ද්වේෂය ගැන හිතන් මිනිසුන්ට කේන්ති යනවා. මේ බණහන ඔබටත් බොහෝ දෙනෙකුට ගත්තොත් හිතට කේන්තියක් එනවා. හැබැයි මේ හැමෝටම එකම සිදුවීමක් වෙන්න පුළුවන්. එක විදිහට කේන්තියන්නේ ඒ අයගේ සංසාර පුරුදු එකිනෙකාට බලපානවා. බුදුරජාණන් වහන්සේ මේ සසර පුරුදු මත මේ කේන්තියන ස්වභාවයේ ද්වේෂයේ ස්වභාවය මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් තුනකට බෙදුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය ඉන්නවා කේන්තියනෝ, හිතට තරහක් ඇති වුණාට පස්සේ ඒ හිතේ ස්වභාවය හරියට දී ඇඳ ඉරක් වගේ කියනවා. ඔබ දන්නවා

වඩලා මෛත්‍රී සමාධිය වඩලා කල්ප ගණන් බ්‍රහ්ම තලවල ඉඳලා ඒ පින ගෙවලා අවසන් කළ මනුස්ස ලෝකෙට ආපු අය අපි අතර ඉන්න පුළුවන් මේ සමාජයේ. දිව්‍ය ලෝකවල පෙර සසරි භාවනා කරපු අය, සමාධිය වඩපු අය, ඒ හිත දමණය කළ සසර පුරුදුකම් ඇති, සංසාර පුරුදු ඇති සමහර චරිත හිතේ ස්වභාවය බුදුරජාන් වහන්සේ පෙන්නවා ද්වේෂයක් තරහක් ඇති වුණා. ඒක හරියට දී ඇඳ ඉරක් වගේ තරහ ඇති වෙනවා. පින්වතුනි, මේ ගැටෙන ස්වභාවය, අරමුණු එක්ක ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි වෙනකොට. ඔබ දන්නවා සෝවාන් වෙච්ච පුද්ගලයාටත් කාමරාග පටිග සංයෝජන ඒ විදිහටම පවතිනවා. සෝවාන් ඵලයට පෙනෙන පුද්ගලයා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන තමයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ. කාමරාග පටිග ඒ සංයෝජන ඔහු තුළ පවතිනවා. කෙනෙක් මේ ජීවිතයේ වීරිය වඩලා සකදාගාමි ඵලයට පත් වුණොත් ඒ කෙනා තුලත් කාමරාග පටිග තියෙනවා, හැබැයි තුනී වෙලා. සම්පූර්ණ නැතිවීමක් වෙන්නේ තුනී වීමක්. අනාගාමි ඵලයට පත් වෙනකොට තමයි මේ කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ. පටිගය කියන්නේ ගැටෙන ස්වභාවය. අරමුණු එක්ක ගැටෙනවා. දැන් බලන්න, ඔබට තරහ යනවා කියන්නේ, කේන්ති යනවා කියන්නේ ඔබ මේ අරමුණු එක්ක තමයි ගැටෙන්නේ. ඇහැට පේන ඒ රූපත් එක්ක ඔබ ගැටෙනවා. ඔබ අප්‍රිය අමනාප රූපයක් ඇහැට යොමු වෙච්ච ගමන් ඒ රූපයත් එක්ක ඔබ ගැටෙනවා. කවුරු හරි ඔබට බනිනව ඇහුනොත් කනට අමිහිරි අප්‍රිය අමනාප හඬක් ඇහිච්ච ගමන් ඒ හඬත් එක්ක ගැටෙනවා. ඔබට නාසයට ඔබ අකමැති සැරක් ගන්ධයක් ආපු ගමන් ඒ ගන්ධයත් එක්ක ගැටෙනවා. ඔබ අකමැති දෙයක් ඔබට දිවට දැනෙනවා. සමහර වෙලාවට ඔබ කන්න ගියහම ඔබට ගල් කැටයක් හැපුණා වෙන්න පුළුවන්. සැනින් කේන්තිය නැයි ඉන්න. ඒ පුංචි දේ ඇති කෙනෙකුට කේන්තියක් උපදව ගන්න. ඊළඟට කයට දැනෙන පහස, හිතට ගලාගෙන එන අරමුණු, මෙන්න මේ ආයතන හය ඔස්සේ ඔබේ හිතට ගලාගෙන එන ඔබ අප්‍රිය අමනාප අරමුණු එක තමයි මේ ගැටීම කියන එක උපදින්. අනාගාමි වෙන කෙනාට තමයි සම්පූර්ණයෙන්ම පටික සංයෝජනයේම දුරු වෙනවා. එතකොට ඔහුට මොන විදිහ අරමුණක් ආවත් ඒකට ඇලෙන්නෙත් නැහැ. කාමරාග සංයෝජනයක් දුරු වෙලා පටිග ඒකත් එක්ක ගැටෙන්නෙත් නැහැ. පින්වතුනි, එතකන් තරහ යන ස්වභාවය තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා හොඳට හිත දමනය කරගත්ත, හිත පාලනය කරගත්ත, කාලයක් මෛත්‍රී භාවනා වඩපු කෙනෙක්ගේ හිතේ ස්වභාවය හරියට දී ඇඳ ඉරක් වගේ. ඊළඟට අපි ජීවත් වෙන සමාජයේම ඔබ බලන්න, ඔබ අතර, ඔබේ යාළුවෝ අතර වෙන්න පුළුවන්, ඔබේ ඥාතීන් අතර, ඔබේ දරුවෝ අතර වෙන්න පුළුවන්, ඔබ ජීවත් වෙන නිවසේ, ඔබ රසාව කරන තැන සමහර පුද්ගලයෝ ඉන්නවා. එකම සිදුවි සමහරලාට පුංචි විහිළුවක් ඇති. හැබැයි ඒ මොහොතේම කේන්ති යනවා. දවස් දෙක තුනක් කතා කරන්නෙත් නැහැ. ඊළඟට දැක්කහම අහක බලා ගන්නවා. එක්ක ගස්සගෙන යනවා. එතකොට මේ විදිහට දවස් දෙක තුනක් ඒක හිතේ තියාගෙන පැසෝ පැසෝ ඉන්නවා. හැබැයි සමහර අය ඉන්නවා දවස් දෙක තුන යනකොට ඒක ආයි හිතෙන් අමතක වෙනවා. ආයි හොඳට hina වෙලා කතා කරනවා. අර පරණ දේවල් ඔහු අමතක කරලා දානවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා වැල්ලේ ඇඳ ඉරක් වගේ. දැන් බලන්න, වැල්ලේ ඉරක් ඇඳලාට පස්සේ ඒ ඉර දවසක් දෙකක් තුනක් යනකොට මැකිලා යනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ හිතට ද්වේෂයක්, තරහක්, කේන්තියක් ආවට පස්සේ ඒ මොහොතේ මේක යටපත් කරගන්න තරම් හිත වඩලා නැහැ, හිත දියුණු නැහැ. ඒකේ ආදීනව ඒ මොහොතේම තේරුම් ගන්න බෑ. ඒ ද්වේෂය ඒ මොහොතේම තමන් ඒක පිළිගන්නවා. බොහෝ දෙනෙක් ඒකට කරුණු ගොනු කරනවා. අසවලා මට මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා. ඒක හිත හිතා විඳවනවා. හිතේ තව තවත් ද්වේෂය උපද්දවනවා. හැබැයි ඒකේ හොඳක් තියෙන්නේ ඒ ද්වේෂය දිගට දිගට ගෙනියන්නේ දවස් දෙක තුනක් යනකොට ආදීනව සිහි කරලා සමහරුන්ට හිතෙනවා, අනේ අපි මැරිලා යන මිනිස්සු, මොකටද අපි මේ තරහ වෛර දිගට අරගෙන යන්නේ, ඔන්න ඔය උකත ඇරලා දානවා. අන්න එහෙම හිතෙනවා. එහෙම හිතුණාට පස්සේ ඒක හිතින් බැහැර කරලා ආයි හොඳට කිසිවක් නොවුනා වගේ අර දේ හිතෙන් අතහැරලා හොඳට ජීවත් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේ ලෝකේ ද්වේෂය උපාදාන කරගන්න සමහරු ඉන්නවා. ද්වේෂය ආහාර කරගන්න අය ඉන්නවා. මේ ලෝකේ සත්වයන් අතර සමහර අමනුෂ්‍යයෝ, යක්ෂයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා ද්වේෂය ආහාර කරගන්න යක්කු ගැන. ඔවුන්ට ඒක ආහාරයක්.
දැන් ඔබ බලන්න සමහර

0: ඔයි තරහකාරයන්ට බැන බැනම් ඔවුන්ට උපක්‍රම සැලසුම් කර කර ඊළඟට තරහකාරයන්ගේ විනාශය ගැනම හිත හිතා සිහින මවමව කන්න බොන්න ඕනෙත් නැහැ. සමහරුන්ට කෑම කෑවද කියලා හෙවත් ඒක කන්න ආසාවකුත් නැහැ. අනුන්ට බැන බැන අනුන්ට ද්වේෂ කර කර හිත අර ද්වේෂයෙන් නිකන් බඩක් පිරিলা වගේ. එතකොට ද්වේෂය ආහාර කරගන්න, ද්වේෂය උපාදාන කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහර මේ සංසාරේ ඒ සසර ද්වේෂයෙන්ම පුරුදු කර කර කෙලෙස් තුලම ජීවත් වෙමින් ආපු සමහර පුද්ගලයෝ ඉන්නවා ගලේ කෙටු ඉරහා සමානයි කියන. උපමාවකට පෙන්වුවේ ගලේ ඉරක් කෙටුවා වගේ. දැන් බලන්න ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ දැකලා ඇති සෙල්ලිපි. අවුරුදු දහස් ගණන් පරණ සෙල්ලිපි තාම තියෙනවා ඒ ගල්වල. ඒ වගේ සමහර අයට තරහක්, වෛරයක්, ද්වේෂයක්, ගැටීමක් ඇති වුණාට පස්සේ ඒක දිගටම මැරෙනකම්ම ඒකෙම එල්ලිලා ඉන්නවා. ඒකට තව තව කරුණු එකතු කරගන්නවා. ඒවට එකතු කර කර එකතු කර කර මැරෙනකම්ම හිත හිතා ඉඳලා මරණ මංචකේ අතහරින්න කැමති වෙන්නේ නැහැ. සමහරු ඉන්න ඔබ අහලා ඇති, සමහරු මැරෙනකොටත් මම මැරිලා හරි මුංගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන එවැනි පුද්ගලයෝ ඉන්නවා. එතකොට යාගේ වෛරය ඊළඟ ආත්මයට අරගෙන යනවා. ඒවට ධර්මයේ කියන්නේ සසර වෛර, සංසාර වෛර බවට ඒ වෛරය දිගට අරගෙන යනවා. ඔබ අහලා ඇති කාලි යක්ෂණීගේ කතාව. ධම්මපදයේ සඳහන් වෙනවා ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට. එතකොට සමහර වෛර ආත්ම 100 ගණන් සංසාරي අරගෙන යන වෛර තියෙනවා. උපෝපං ආත්ම භාවවල මේ වෛරක්කාරිය මුණ ගැහුණාට පස්සේ සසර අර වෛර උපදින. මේ සංසාර වෛර කියනව හරිම පුදුමයි. ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් දැන් සමහරු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ ඒ තරහකාරයාගෙන් පලිග අරගෙන ඔහු මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතනවා. හැබැයි එතනින් අවසන් වෙන්නේ කර්මයත් එක්ක සසරි පැටලි පැටලි යනවා. සමහර වෙලාවට ඔබ පලිගත් පුද්ගලයා ඊළඟ ජීවිතේ සතෙක් හැටියට ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ සතා මැරෙනකන් හපා කනවා. සමහරු සර්පෙක් හැටියට එකම පුද්ගලයාට පන්න පන දෂ්ට කරන සර්පියෝ ඉන්නවා. සමහර වෙලාවට අසල්වැසියෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, දරුවෙක් හැටියට. දැන් බලන්න බිම්බිසාර රජුරුවන්ට තමන්ගෙම දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳගත්තේ පෙර සංසාර හතුරා. පලිගන්නම ආපු ගමනක් සසරි. ඒ වෙනකොට බිම්බිසාර රජුරුව බණහල සෝවාන් වෙලා තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. මුල් කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා. කොච්චර පින් කරගෙන හිටියත් සංසාර හතුරා පලිගන්නම පස්සෙන් ආවා. දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳගත්තා. කුසේ වැඩෙනකොටම මේ ලකුණු පහළ වුණා. දේවියට ඇති වුණේ දොළ දුකක් හැටියට තමන්ගේ ස්වාමියාගේ පපුව පළලා ලේ බොන්න. අනාවැකි කියන අය කියන්න ගත්ත ඔයනම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරේ, ඔයනම් රජ්ජුරුවන්ගේ හතුරේ. හැබැයි රජ්ජුරුවෝ කොච්චර ආදරේ මේ දරුවා නැති කරන්න දේවියට ඉඩ දුන්නේ. මේ දරුවා ඉපදුනාට පස්සේ පුදුම ආදරෙන් දරුවා හදා වඩා ගත්තා. හැබැයි කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් මේ වැඩෙන්නේ සංසාර හතුරා, පලිගන්න මාපු සසර හතුරේ. තරුණ වයසේ ඉනකොට පාප මිත්‍ර සේවනයේට එකතු වෙලා කොච්චර පලිගත්තද. අවසානයේ බිම්බිසාර රජුරවන්ට වද දීලා වද දීලා කන්න නොදී හිර කරලා තිබ්බ හිරේට දාලා. ඊළඟට යටිපතුල් පළලා ගිනි පොකුරු උඩ පව ඇවිද්දෙව්වා කියන. දස වද දීලා බිම්බිසාර රජුරවන්ව මැරුවි. පීටු ඝාතන අකුසලයක් කරගත්තා. එතකොට මේ වගේ සංසාර හතුර එක එක ස්වරූපෙන් මතුවෙන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි ද්වේෂේ වෛරේ ආදීන ඔබ නිතර සිහි කරන්න පුරුදු වෙන්න. හිතට තරහක් ද්වේෂයක් එනකොට ඒ මොහොතෙම ඔබ ආදීනව සිහි කරොත් දැන් බලන්න අර දී ඇඳ ඉරක් වගේ ඔබට හිතේ හටගන්න තරහව එතනම ප්‍රහාණය කරගන්න පුළුවන් නම් ඒ මොහොතෙම ආදීනව සිහි කරගන්න පුළුවන් නම් ඒක දුර දිග යන්නේ නැතුව එතනම සංසිඳවා ගන්න පුළුවන්. ඒකට අදාළ වෙන, ඒකට වැදගත්ම වෙන කාරණා තමයි ඔබ ආදීනව සිහි කරන්න. හිතට තරහක් ආවට පස්සේ හිතන්න බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වෙ මේ ද්වේෂය කියන්නේ ගිනි අඟුරු ගොඩක් තියෙනවා. ගිනියම් වෙච්ච ගිනි අඟුරු ගොඩක්. කෙනෙක් කාට හරි ගහන්න කියලා තමන්ගේ අතින් මේ ගිනි අඟුරු ටික අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානම් වෙනවා. ඔහුට මොකද වෙන්නේ? අනුන්ට ගහන්න පෙර තමන්ගේ අතමයි පිච්චිලා යන්නේ. ඒ නිසා ද්වේෂයෙන් අන්ධ වෙච්ච කෙනාට සමහරලාට තමන්ට වෙන අනතුර පේන්නේ. සමහරු කියනවා මං අපාය ගියත් කමක් නැහැ. එතකොට බලන්න ඔහු අපාය යන්න තමන්ට වෙන අනතුර පේන්නේ නැතුව ඔහු ඒ ආදීනවේ නොදැක ඔහු ඒකටත් කැමති වෙන. ඒත් කමක් නැහැ හතුරගෙන් පලිගත්තර කමක් නැහැ කියලා. සමහරු කියනවා මං හිරේ ගියත් කමක් නැහැ. එතකොට බලන්න තමන්ට වෙන විපත විනාශේ තමන්ගේ අනතුර ගානක්වත් නැතුව පලිගන්න හිතුණාට පස්සේ හිත ඒ මට්ටමට ආදීනවේට බය නැති වෙනවා. ඒ නිසා පින්වතුනි අපාය බය හිතන්න. මේ සසරේ කොච්චර මේ අනුන් නිසා අනුන්ට වෛර කිරීම නිසා නිරේ ඉපදිලා ඇද්ද? සසරේ කොච්චර නම් අනුන්ට වෛර කර කර ඇවිල්ලා තිරිසන් ලෝකවල ප්‍රේත අපායවල දුක් විඳලා ඇද්ද? කොච්චර මැරුම් කාලා ඇද්ද? පිහියනුම් කාලා ඇද්ද? ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් අන්න ඔබේ හිතේ හටගන්න ද්වේෂයේ වෛරයේ තරහව ඔබට යටපත් කරගෙන සංසිඳවා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ අපි කතා කරන්නේ මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයිති මේ ද්වේෂයෙන් වෛරෙන් අනුන්ට වෛර කරන්න යන පුද්ගලයාට මෙලවදීම දිත්ත ධම්ම වේදනීය විපාක හැටියට කැරකිලා එන කරුණු හතක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් බොහෝ දෙනෙක් අහන්නේ කෝ ඕ ඇ විපාක මෙලව නිකන් මේ ජීවිතේ ෂණිකව නිකන් කෝ තියනවද වගේ එකක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා. මේක බුදුහාඳුරු සැවැත් නුවරදී දේශනා කරපු දේශනාවක්. බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ දැන් අපි කියන්නේ මේ මමගේ වෛරක්කාරයා මේ මගේ තරහකාරයා මේ මගේ හතුරා ඒ විදිහට ඔබ හිතේ මවා ගන්නෝනේ. සමහර පුද්ගලයෝ අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ මගේ දේ පැහැරගත්තා මුන් මාව පරාජය කරා මට මෙහෙම කරා මාව පහත් කරා. එතකොට ඔය වගේ කරුණු මත සමහර වෙලාවට ඔබ මේ තමයි මගේ හතුරෝ කියලා පිරිසක්ව ඔබ හිතෙන් හදා ගන්නවා. දැන් ඔබ මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබම හිතෙන් හිතන්න ඔබට මේ සිතුවිලි ඇති වෙනවාද? බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මේ සත්‍යයන්ගේ හිතවල ඇතිවන සිතුවිලි. ඒ දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. ඒ සිතුවිලි ඔබ තුලත් ඇත්තටම ඇති වෙනවාද කියලා ඔබ තමන් දිහා පුනරාවර්ජනය කරලා බලන්න. අන්න එතකොටයි තේරෙන්නේ මේ ධර්මයේ ඕපනායිකයි. අරයා තුල එහෙමයි මෙයා නම් මෙහෙමයි නෙමෙයි තමන් තුල කොහොමද කියලා තමන් තුලින් බලන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි එක. දැන් ඔබ බලන්න ඔබේ හිතේ මෙහෙම සිතුවිලි එනවාද? කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා තරහකාරයා ලස්සනට ඉන්නව දකින්න කැමති නැහැ කියනවා. එයා බොහොම ලස්සන කෙනෙක් නම් එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. එයා බොහොම ලස්සන අනිත් අය කියනවා අනේ අර හරි ලස්සනයි. එහෙම අහන්නවත් කැමති නැහැ. එයා කැමති තමන්ගේ තරහකාරයා හතුරා විරූපී වෙනව දකින්න. ඒ නිසා හැම වෙලේම හිතෙන් ප්‍රාර්ථනා කරනවා පිරිසක් අතර මිනිස්සුන්ගේ අප්‍රසාදයටම පත් වේවා විරූපී වේවා අවලස්සන වේවා. ඒ විදිහට තරහකාරයාගේ අර ලස්සන නැති වේවා කියලා හිතෙන් හිත හිතා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් කැමති නැහැ තමන්ගේ තරහකාරයා ලස්සනට ඉන්නව දකින්න. එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. සමහරු කියන අනේවා හරි ලස්සනයි වා ඇඳුමට ලස්සනයි. එතකොට හිතට කේන්තියක් යනවා. සමහරුන්ට ඒ කේන්තිය හිතෙන් දරාගන්න බැරුවම අනිත් පැත්තට කියනවා ලස්සන ලස්සන නැතුවට තව ලස්සනේ උන් නැතුව. ඔහොම කියන අය ඔබ ඕන තරම් අහලා ඇති. කැමති නෑ තමන්ගේ තරහකාරය ලස්සනයි කියලා තව කෙනෙක් කියනවා අහන්නවත් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ එයා හිතෙන් ප්‍රාර්ථනා. දැන් කවුරු හරි කියනවා අන්න අනේ අරයා ඉස්සර මෙහෙම ලස්සනට හිටියා එයාට එක්ක කවුරු හරි කෙනෙක් මූණ පිච්චිලා මොනවා හරි මොනවා වෙලා එයා විරූපී වෙලා එයා කැත වෙලා එහෙම කියනකොට එකපාරට හිතෙනවලු අපේ තරහකාරයන්ට එහෙම වෙන්නේ නැනේ මේ මුන්ට නෙමෙයි මේ මෙවුන්ට නෙමෙයි එහෙම වෙන්න ඕනේ. අන්න එහෙම හිතෙන් හිතනවා තමන්ගේ තරහකාරයෝ ඒ අය දුරුවරණ වේවා අවලස්සන වේවා කියලා හිතෙන් පතනවා හිතෙන් ප්‍රාර්ථනා කරන හිතෙන් කැමති වෙනවා. එහෙම හිතන්නේ ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ මත. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එහෙම හිතනකොට දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් මොකද වෙන්නේ? තමන්ම අවලස්සන වෙනවා කියලා. දැන් බලන්න කැමති වුණේ අනුන්ගේ තමන්ගේ තරහකාරයෝ කියලා හිතාගත්ත පුද්ගලයන්ගේ අවලස්සනකම. හැබැයි දිට්ඨ ධම්ම වේදෙන විපාකයක් වශයෙන් මොකද වුණේ? තමන්ම දුර්වර්ණ වෙනවා, තමන්ම අවලස්සන වෙනවා, තමන්ම විරූපී වෙලා යනවා. ඒක මෙලව විපාකයක් කියනවා. ඔබ අහලා ඇති මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා මෛත්‍රී සහගත කෙනාට ලැබෙන ආනිසංස අතර මුකවන්න විප්පසීදති, එයාගේ මුහුණ පැහැපත් වෙනවා කියනවා. එහෙනම් මෛත්‍රිය වඩන කෙනා පැහැපත් වෙනවා නම් ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෙනා එයා පැහැපත් බව නැති වෙලා යනවා. දැන් බලන්න සමහර අය ඒ අයගේ මූණ දිහා දැක්ක ගමන් සමහරු කියන අම්මෝ ඇස් දෙකේ නිකන් මූණේ පුපුරනවා කියන තරහ වෛරය නිකන් පුපුර පුපුර ඉන්නේ කියනවා. ඒ බලපු ගමන් පේනවා තරහෙන් ද්වේෂෙන් වෛරෙන් කේන්තියෙන් ඉන්න කෙනා දිහා එයා කොච්චර හොඳට ඇඳලා පැළඳලා මොනතරම් ආභරණ පැළඳගෙන මොනතරම් ලස්සන වෙන්න උපක්‍රම යොදාගෙන හිටියත් මූණ දිහා බලපු ගමන් අනිත් අයට පේනවා ද්වේෂෙන් වෛරෙන් පුපුරනවා කියන එක. එතකොට එයාගේ තියෙන අර ලස්සන, එයාගේ තියෙන අනිත් අයගේ හිත ඇදගන්නා ස්වභාවය නැති වෙලා එයා සමාජයට මිනිස්සුන්ට බොහොම අවලස්සන කෙනෙක් හැටියට, වෛරයෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක් හැටියට එයාව පේන්න ගන්නවා. අන්න එයාට ලැබෙන දිට්ඨ ධම්ම වේදිනේ විපාකේ. පින්වතුනි, ඕකට හොඳ කතාවක් ඔබ අහලා ඇති. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියකට වෙච්ච දිට්ඨ ධම්ම වේදිනේ විපාකේ. සසරේ රජ කෙනෙක්ගේ රජ බිසවක්. ඒ රජ බිසව රජවරුන්ට ඉස්සර අන්තපුර ඉඳලා තියෙනවා. එතකොට ඒ රජවරු රජුරුවන්ට තවත් බිසෝවරු කීප දෙනෙක් හිටියා, බොහොම ලස්සන බිසෝවරු. එතකොට මේ කෙනත් එක බිසවක්, අනිත් බිසෝවරු බොහොම ලස්සනයි. ඊරිසියාවක් ඇති වෙනවා, මට වඩා මේ අය ලස්සනයි. රජුරුවන්ගේ හිත වැඩිපුර මේ බිසෝවරුන්ට ඇදිලයි. රජුරුව වැඩිපුර මේ අයට සලකයි. ඒ ඇතිවෙච්ච ඉරිසියාවයි, ඉරිසියාවේ ඊළඟ ප්‍රතිඵලය තමයි පලිගැනීම. හොඳට මතක තියාගන්න, ඉරිසියාවක් ආපු ගමන් ඊළඟට හිතන්නේ පලිගන්න. ඒ ඉරිසියාවත් එක්ක මොකද කරේ? විස සහිත ගෙඩි වර්ග, කොළ වර්ග මේවා ගෙනහල්ලා ඒවා අඹරලා අනිත් කාන්තාවන් නිදාගන්න, අනිත් අන්තපුරේ බිසවරු නිදාගන්න යහනාවල් වල, ඒ අයගේ ඇඳුම් වල මේ විස සහිත ගෙඩිවල තියෙන විස තැවරුවක් කියනවා. තමන් දන්නේ වගේ හිටියා. හැබැයි අර අය ඒවා පරිහරණය කරලා ඒ යහනාවල් වල නිදාගෙන ඒ අය කහල තුවාල ඇවිල්ලා, දද කුෂ්ඨ ඇවිල්ලා ඒ අයගේ ශරීර විරූපී වුණා කියන. දැන් ඒ මොහොන් දැන් මේ පලිගන්න කරපු දෙයින් හිතන්නේ නැති, හරි මං වැඩේ කරා කියලා. හැබැයි උපෝපං ආත්ම ගණනාවක සසරි කුෂ්ඨ රෝගියෙක්. හැම ආත්මිකම ශරීරේ පුරාම කුෂ්ඨයක් ඇතුව විරූපී ශරීරයක් හැදෙනවා. ආත්ම ගණන් සසරි විපාක දුන්න. එහෙම විපාක දිදී ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුළ දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ, උන්වහන්සේගේ නැගණිය වෙලා ඉපදුනා. බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසට එනකොටම ඇඟ පුරාම අර දදයක් කුෂ්ඨයක් වගේ ඇවිල්ලා මුළු ඇඟේම තුවාල. මිනිස්සු ඉදිරියටවත් ඒ ගන්න බැරුව කාමරයක් ඇතුලේ අවුරුදු ගණනාවක් මිනිස්සු ඉස්සරහට එන්නේ, තමන්ගේ මූණ ඇඟ මේ හැම තැනම තුවාල දාලා විරූපී වෙලා ඉන්නේ. ඒ නිසා හැංගිලා මුළු ඇඟම වහගෙන පොරෝගෙන හැංගිලා තමයි කියනවා හිටිය මිනිස්සු ඉදිරියට එන්නේ නැතුව. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් නිවසට වැඩියා. පිරිස ඥාතීන් දානි සකස් කරලා උන්වහන්සේට දම් පිළිගැන්නුවා. නංගි පේන්න නෑ, ඇහුව කෝ නැගණිය. ඒ වෙලාවේ ඥාතීන් දැනුම් දුන්නනේ ස්වාමිනිය රසනීපේ තාමත් ඒ වගේම එන්න එන්න වැඩි මිසක් අඩුවක් නම් නැහැ කියෝ. කොයි තරම් හොඳ වෛද්‍යවරු ළඟට එක්කන් ගියත් ඒ රෝගේ එහෙමමයි කියෝ. උන්වහන්සේ එදා රාත්‍රී භාවනා කරනකොට දිවසින් බැලුවා මොකක්ද කාරණේ? මේ සසරේ කරපු කර්ම විපාකයක් අනුන්ගේ රූපේට ඊරිසියා කරලා ඒ කරපු දේක විපාකයක් හැටියට මේ උපෝපං ආත්ම භාවවල මේ කුෂ්ඨ හැදි හැදි ශරීර විරූපී වෙවි යන්නේ. එතකොට අපිට පේනවා මේකට ප්‍රතිකර්මයක් හැටියට විශාල පිනක්. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා නැගණිය, ඔබ ශරීරේ අලංකාර කරගන්න පුංචි කාලේ ඉඳන් එකතු කරපු වටිනාම ආභරණ ටික විකුණලා ඒකෙන් සංඝ සතුව කුටියක් හදලා පූජා කරන්න කිව්වා. ඔය අකුසලයේ ගෙවෙන්න නම්. ඒක පිළිගත්තා. ඒ විදිහට කරද්දී ඒ අකුසලයේ ගෙවිලා ඒ රෝගී සුවපත් වුණා කියලා මේක ධම්මපදයේ සඳහන් වෙන සිදුවීම. එතකොට බලන්න මේ ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනාට මේ දේශනාය බුදුහාඳුරෝ පෙන්නනවා දිට්ඨ ධම්ම වේදනේ විපාකයක් හැටියට මෙලොවම විරූපී වෙලා යනවා. ඒ නිසා කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න වෛර කරන්න කෙනෙක්ගේ ලස්සන ඒක ඒ අයි සසරේ පින් කරපු කෙනෙක් ඒ පිනටයි ඒක ලැබෙන්නේ. ඒක ඉරිසියා කරා කියලා ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඒ පිනේ ස්වභාවයේ කර්ම කරුම්ඵල විශ්වාසය ඇති කරගන්න. තමන් සසර යමක් වැපිරුවා නම් ඒක තමයි ඔබ අස්වැන්න හැටියට සසර නෙලන්නේ. ඒ නිසා හිතන්න පෙර වපුරපු දේවල් අද මන් නෙලනවා. අද මට මොන ප්‍රශ්න මොන කරදර මොනවා තිබුණත් අද මං හොඳ බීජ වපුරනවා. එතකොට ඔබට අනාගතයේ හොඳ අස්වැන්න ලැබෙයි. බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණේ පෙන්නනවා මහණෙනි හතුරෙක් තමන්ගේ තරහකාරයෝ මේ මගේ හතුරු හතුරු කියලා දැන් හදාගත්ත පිරිසක් ඉන්නවා. දැන් අපි අර කලින් කිව්වා වගේ කෙනෙක් ඔබ හිතන්න දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා මේ තමයි මගේ හතුරු මුන් තමයි අපිට ඉන්නේ එකම හතුරු අපේ තරහකාරයෝ කියලා පිරිසක් දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන මෙහෙම හිතෙන් හිතනවලු ඒ හතුරෝ කියන පුද්ගලයෝ සුවසේ නිදා ගන්නවටවත් කැමති නෑ කියන හිතෙන් හිතනවලු ඕන්ට නම් නිින්ද යන්න එපා මුන්ට නම් නිින්ද යන්න එපා. එතකොට බලන්න මේ නිදා ගන්නවටවත් කැමති නෑ ඒ අයට නිින්දක් නොවේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම හිත හිතා ඉන්නකොට දැන් අනුන්ට වෛර කරන්න ගියහම අනුන්ට ද්වේෂ කරන්න ගියහම බුදුරජාන් වහන්සේ වදාළ දිත්ත ධම්ම වේදිනී විපාකයක් හැටියට තමන් මොනතරම් සිනිඳු යහනාවල් වල මොනතරම් වටිනා ඒ පලස් වල මොනතරම් වටිනා ඇඳන් වල නිදාගත්තත් තමන්ට සැප නින්දක් නැහැ කියන. දැන් බලන්න මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම ඔබ බලන්න පිරිත් පොත අරගෙන බලන්න මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි මානිසංශය තමයි මෛත්‍රිය වඩන කෙනා සුඛං සූපති සැපසේ නින්දකට වැටෙනවා. එහෙනම් සැප නින්දක් ලබන්න නම් මෛත්‍රියයි පුරුදු කරන්න ඕනේ ද්වේෂය නෙමෙයි. ද්වේෂයෙන් වෛරයෙන් තරහකාරයෝ ගැන හිතන්න හිතන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. සමහර වෙලාවට ඔබ වෛර කරන පුද්ගලයා හොඳට නිදා ගන්නවා. අනුන්ට අසවලාට නම් නින්ද යන්න එපා කී කී හිත හිතා ඉන්න ඔබටයි නින්ද යන්නේ නැත්තේ. ඒ නිසා අනුන්ට වෛර කරන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. ඒ නිසා සැප නින්දක් ලබන්න නම් පළවෙනිම දේ තමයි මෛත්‍රිය පුරුදු කරන්න මෛත්‍රී සිත වඩන්න. අන සුඛං සූපති. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මෛත්‍රිය වඩන කෙනා සුඛං පටිභුඤ්ජති. එයා ප්‍රබෝධමත්ව අවදි වෙනවා. එයාට උදේ නැගිටිනකොට ප්‍රබෝධමත් අවදිවීමක් තියෙනවා. න පාපකං සුපිනම් පස්සති. පව්කාර හීන දකින්නේ. එතකොට බලන්න ආනිසංස 11කින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම නිින්ද හා සම්බන්ධයි. ඔබම හිතන්න මොන දේවල් තිබුණත් නිින්ද යන්නේ නැත්නම් ජීවිතේ වැඩක් තියෙනවද? ඔබ බලන්න කී දෙනෙක් නම් සමහරු වෛද්‍යවරු හම්බෙන්න යනවා නිින්ද යන්නේ වෛද්‍ය උපදෙස් අපි ළඟට කොච්චර එනවද? අපි දන්නවා බොහෝ දෙනෙක් ඇවිල්ලා කනේ හාඳුරන්නේ නිින්ද යන්නේ. හරිය ප්‍රශ්න රෑ තිස්සේ නිින්ද යන්නේ හීනෙන් බය වෙනවා කියන. සමහරු හීනෙන් ඇවිදිනවා හීනෙන් දත් මිටි කරනවා. තනියෙන් නිදාගන්න බයයි බෙල්ල මිරිකන්න එනවා කියන. එතකොට මේ වගේ කෙනෙක් නිදාගන්න ගියාම හීනෙන් කොච්චරනම් තමන් පීඩාවන්ට පත් වෙන කරුණු තමන්ට එදෙනවද? තමන්ටම කැරකිලා එනවා සැප නිින්ද තමන්ගෙන් අහිමි වෙලා යනවා. ඒ නිසා සුවසේ සැපසේ නිදාගන්නත් මෛත්‍රී සිතක් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. සුඛං සූපති සැපසේ නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති ප්‍රබෝධමත්ව යාවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පවකාර හීන නින්දෙදි එයා දකින්නේ නැහැ. එහෙමනම් මෛත්‍රිය වඩන්න. දැන් බලන්න තමන්ගේ තරහකාරයන්ට නින්ද යන්න එපා එපා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන කෙනාට මෙලොවම දිත්ත ධම්ම වේදනීය විපාකෙ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ එයාට මොනතරම් සිනිඳු යහනාවල් වල මොනතරම් සැපසේ කාඹරවල මොන විදිහට නිදාගත්තත් එයාට නින්දක් නැහැ. සමහරු ඉන්නවා හැදේ වාඩි වෙලා ඉන්නවා ආයි වතුර එකක් බොනවා ආයි නිදාගන්න උත්සාහ කරනවා ආයි රැට ඇඳේ වාඩි වෙනවා හැඳටත් බනිනවා කොට්ටෙටත් බනිනවා මෙට්ටෙටත් බනිනවා මලවදී නිින්ද යන්නේ නැහැ කියලා ආයි නිදාගන්න නිදාගන්න ගිහිලා කොච්චර දුකක් විඳිනවද? ඔබ දැකලා ඇති සමහරු ඒ මොනවත් නැති පැදුරු කෑල්ලක වැටිලා හොඳට නිින්ද යන මිනිස්සු ඉන්නවා. හොඳ සැප නිින්දකට වැටෙනවා. සමහර ලාවට කොට්ටයක් නැහැ මෙට්ටයක් නැහැ පාරක වෙන්න පුළුවන්, බස්ටෑන් වල වෙන්න පුළුවන්. සමහර අය බොහොම සැපසී වැටිච්ච තැන හොඳට නිින්ද යනවා. සමහරුන්ට මොනතරම් හොඳ කාමර, මොනතරම් හොඳ ඇඳන් මෙට්ට මොනවා තිබුණත් සැප නිින්දක් නෑ. ඇයි? හිත ඇවිස්සීලා, හිතේ තියෙන කලබලයක්, වෛරයක්, ද්වේෂයක්, කිපෙන සුළු ගතිය. අන්න ඒ නිසා මෛත්‍රී සිත වඩන්න. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ මිනිස්යන්ගේ හිතවල ස්වභාවය බුදු ඇසින් පිරිසිඳ බලමින් අපට මේ ද්වේෂය ආදීනව පෙන්නනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ට ධනෙ ලැබෙනවට කැමති නෑ කියන. හැම වෙලේම හිතෙන් හිතනවලු, මුන්ට නම් හරියන්න එපා, මුන්ට නම් හම්බ වෙන්න එපා, හත්තට නම් සල්ලි ලැබෙන්න එපා. සමහරු කියන ඕම් බලාපල් මේ දිවස් තියෙනවා වගේ සමහර අය. ඕම් බලාපල් ඕන්ට වෙන්නද? කවදා හරි ඕම් මේ මහපාරේ හිඟා කනවා. ඕම් මං කීවා කියලාද හිතාගනි. ඔහොම කියන උන් කොච්චර ඉන්නවද බලන්න සමාජේ. මොකද මේ දිවසින් දැකලාද? හිතේ ප්‍රාර්ථනා කරනදී හිතනවා තමන්ගේ තරහකාරයෝ, හතුරෝ, මේ මිනිස්සු මුන්ට නම් හරියන්න එපා, මුන්ට නම් අතට සල්ලි ලැබෙන්නේ. කැමැත්ත තියෙන්නේ ඒ මිනිස්සු හිඟා කනව දකින්නයි කැමති. බුදුරජාන් වහන්සේ වදාළ මේ විදිහට කෙනෙක් තමන්ගේ හතුරෝ, තරහකාරයෝ, මේ නම් අපේ හතුරෝ කියලා ඒ පුද්ගලයන්ගේ ධනය විනාශ වේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් තමන්ගේම ධනෙ විනාශ වෙනවා කියන. ඔබ හොඳට බලන්න, මේ බණ අහගෙන ඉන්න අයම හොඳට අහලා පහලා විස්තර හොයලා බලන්නකෝ. සමහරු නැත්තර නැති වෙලා තියෙන්නේ අනුන්ට හුණියම් කරන්නම ගිහිල්ලා. ඔය කට්ටනි පස්සේ ගිහිල්ලා අනුන්ට හෝනියම් කරන්න වියදම් කරපු සල්ලි ටික එකතු කරා නම් තමන්ට ඉඩමක් අරගෙන ගයක් හදාගන්න පුළුවන් සමහරුන්ට. එතකොට අපිට පේනවා මිනිස්සු අනුංග නැති කරන්න කොච්චරනම් තමන් හම්බ කරන ධනෙ විනාශ කර කර, තමන්ගේ ධනෙ විනාශ කර කර අනුන් විනාශ කරන්න සැලසුම් කරන. අවසානයේ ප්‍රතිඵලයේ තමන්ම වෙනසීලා යනවා, තමන්ටම නැති වෙලා යනවා. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනාට තමයි මෙලව සැපසේ ඉන්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමන්ගේ ධනෙ විනාශ වෙනවා, අනුන්ගේ ධනෙ විනාශ වේවා කියලා හිතුවත් ඒක මෙලව දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් තමන්ගේම හම්බ කරගත් ධනෙ විනාශ වෙන ක්‍රම තමන්ට පෑදිලා එනවා. හතරවෙනි කාරණේ බුදුරජාන් වහන්සේ පෙන්නවා, මහණෙනි කලින් කිව්වේ ධනෙ ගැන. හතරවෙනි එකේ පෙන්නනවා කෙනෙක් තමන්ගේ තරහකාරිය ගැන හිතනවලු භෝග සම්පත්. ඒවනම් ඇති වෙන්නේ. භෝග සම්පත් කියන්නේ සල්ලි විතරක් නෙමෙයි, භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල්, ඉඩ කඩම්, යාන වාහන, ඒ දේපල, ව්‍යාපාර, ඒ හැම දෙයකින්ම කෙනෙක් පොහොසත් වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. එයා ගොඩක් ඉඩ කඩම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, ගොඩක් ගෙවල් දොරවල් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ දේපල, ගොඩනැගිලි, ගෙවල් දොරවල් ඒවා ගැන හිතලා හිතනවා මුංගෙ මේවා නැත්තට නැති වෙන්න ඕන, මුන්ට නම් හරියන්නේ. එහෙම හිත හිතා තමන්ගේ තරහකාරයෝ කියලා හිතෙන් හදාගෙන මේ මුන් තමයි අපේ තරහකාරයෝ, මෙන්න මේ අය තමයි තරහකාරයෝ, මුන් තමයි අපේ හතුරු, එහෙම හදාගෙන ඒ අයගේ විනාශේ හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. කැමති ඒ අය මහපාරට වැටෙනවා දකින්න, කැමති ඒ අයගේ දේපල නැති වෙනවා දකින්න. එතකොට ඔය විදියට හිතෙන් පතනවා, හිතෙන් ප්‍රාර්ථනා. සමහරු ඒක වචනිනුත් කියන, කවුරු හරි හම්බුනහම කතා කරනකොට ඒව වචනිනුත් කියන, ඕම් බලාපල්ල ඕන්ට වෙන දේ කියලා වචනිනුත් කියනවා. අර හිතෙන් හිතන දේ ඒව වචනිනුත් කියනවා. ඊළඟට ඒ වෙනුවෙන් නොයෙක් උපක්‍රම යොදනවා. එතකොට මේ වගේ අනිත් අයගේ භෝග සම්පත් නැසේවා වෙනසේවා කියලා හිතන්න හිතන් බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි ඇයි මේ තමන්ට මේවා ලැබෙන්නේ තමන්ගේ පෙර පිනක් එක්ක? ද්වේෂයෙන්, වෛරයෙන් අනුන්ගේ දේවල් නැති වේවා කියලා හිතන්න හිතන්න තමන්ගේ පිනම යටපත් වෙනවා. අර ද්වේෂයේ, වෛරයත් එක්ක තමන්ගේ භෝග විනාශ වෙන කරුණු යෙදෙනවා කියන බුදුරජාණන් වහන්සේ පෙන්වනා ගින්නෙන් විනාශ වෙලා යන්න පුළුවන් තමන්ගේ භෝග. අනුන්ගේ භෝග නැති වේවා නැසේවා කියලා හිතන කෙනාගේ භෝග ගින්නෙන් තමන්ගේ භෝග විනාශ වෙලා යනවා. ජලයෙන් භෝග විනාශ වෙන්න පුළුවන්. භූමිකම්පාවකින් විනාශ වෙන්න පුළුවන්. සොර සතුරන්ට ඉලක්ක වෙනවා තමන්ගේ භෝග. එක්කෝ රාජසන්තක වෙන්න පුළුවන්. ඒ වගේ සමහර වෙලාවට තමන් අනුන්ට මෙසේ වේවා මෙසේ වේවා කියලා හිත හිතා ඉන්නකොට තමන් දන්නේම නෑ තමන්ගේ භෝගවලට විනාශේ කර්මානුරූපිය මෙලව කැරකිලා එනවා. තමන් විනාශේ කරා යනවා. ඒ නිසා පින්වතුනි කවදාවත් තව කෙනෙකුගේ ඔබ හිතන්න කෙනෙක් දියුණු වෙන්න පුළුවන් මේ ලෝකේ මිනිස්සු අතර ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා කෙනෙක් උපතින්ම නිරෝගී සම්පන්නිය ඇතුව ජීවත් වෙනවා කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩ රෝග බහුලයි කෙනෙක් ලස්සනයි කෙනෙක් කැතයි කෙනෙක් බොහොම පොහොසත් ධනවත් කෙනෙක් කොච්චර උත්සාහ කරත් එදා වේලවත් හම්බ කරගන්න බැරියයි ඉන්නවා ඊළඟට කෙනෙකුට භෝග සම්පත් බොහෝ ප්‍රමාණයක් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන කෙනෙකුට තියෙනවා කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඊදී ඇති කරගන්න බෑ කෙනෙක් උගත් කෙනෙක් නූගත් එතකොට කෙනෙක් පෞර්ෂවත් තැනකට ගියහම සමාජයට ගියහම ලොකු පිළිගැනීමක් තියෙනවා කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් මොන විදිහකටවත් මොන විදිහ ඇඳුම් අඳලා ගත්තත් ඒ පෞර්ෂය හදාගන්න බෑ එතකොට ඔබ තව කෙනෙකුට තියෙන කෙනාට ඉරිසියා කරන්න පෙළඹෙන්න එපා ඔහුට වෛර කරන්න පෙළඹෙන්න එපා හිතන්න බුදුරජාන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රෙ පෙන්වේ කම්මස්සකා සත්තා ඒ සත්වයන් සසරි රැස් කරගත්ත කර්ම කම්ම බන්දු කර්මයේ ඥාතියා කරගෙන කම්ම පටිසරණු කර්මයේ පිළිසන්න කරගෙන මේ කර්මයේ ඥාතියා කරගෙන යන සසර ගමන යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු තමන් යම් හොදක් හෝ නරකක් කරොත් ඒව තමයි සසරේ එක එක කෙනාට මේ ලැබිලා තියෙන්නේ. අපිම වපුරපු දේවල් අද අපි මේ අස්වැන්න නෙලාගන්නේ. ඒ නිසා අනුන්ට ඊරිසියා කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබේ තියෙන දේත් නැති වෙලා යනවා මිසක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් පිං කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න අඬා අඬා හරි සීල් රකින්න. අද හොඳ බීජ වැපිරුවොත් අනාගතේ හරි ඔබට හොඳ අස්වැන්න ලැබෙයි. ඒ නිසා අද හොඳ බීජ වපුර ගන්න උත්සාහ කරන පෙර කරපු කර්ම විපාක පස්සෙන් එනවා. සමහරුන්ට මොන දේ කරන්න උත්සාහ කරත් මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. එතකොට හිතන්න මේ මමම සසරේ වපුරපු දේවල්. හැබැයි මං කොහොම හරි සීල් ගුණ දහම් ටික රකින්නවා. මං මේ ජීවිතේ හොඳට ගුණහපත්ව ජීවත් වෙනවා. මං හොඳට ධර්මයේ දියුණු කරනවා. මං කාටවත් වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි, ද්වේෂයෙන් ඉන්න පුද්ගලයා මිනිස්සුන්ට එනකොටම පේනවා. සමහර පුද්ගලයෝ තරහෙන් වෛරෙන් වචනයක් කතා කරත් ඇඟට එන චරිත ඉන්නවා. මිනිස්සු කැමති නෑ. එනවා දකින්නකොට මග අරිනවා මිනිස්සු. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ මෛත්‍රිය කතා කෙරුවත් මෛත්‍රිය සුවපත් වේවා අනේ වාට හරියන්න ඕනේ යහපතක් වෙන්න ඕනේ අනේ කොච්චර දෙයක්ද අනේ තෙරුවන් සරණයි ඒ වචනයක් ඇහුණත් හිත සංසිදෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ පෙන්වන්නේ මෛත්‍රිය වඩන කෙනා manussානම් පියෝ හෝති මිනිස්සු අතර ප්‍රියයි. අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සය අතරත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති එයාට දෙවියන්ගේ පව ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න. පස්වෙනි එක ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය, යසස ඒක දකින්නවත් කැමති නැහැ. හැම වෙලේම හිතනවා මුන්නම් අපකීර්තියටම පත් වෙනු ලැජ්ජ වෙලාම යන්න ඕනේ සමාජේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. එහෙමම හිත හිතා ඉන්නවලු. දැන් බුදුහාඳුරු මේ දේශනාවේ පෙන්නන කරුණු මම මේ ඔබට තේරෙන වචන වලින් කියන්න මිනිස්සු අතර. එතකොට කෙනෙක් තමන්ගේ තරහකාරයෝ හතුරු මේ අපේ හතුරෝ කියලා හිතාගත්ත වෙන් කරගත්ත සමහර අය වෙන් කරගෙන ඒ අය ගැන හිතෙන් හිතනවා මේ අය නම් අපකීර්තියටම පත් වෙන්න ඕනේ. කාත් කවුරුත් නැති වෙන්න ඕන. මේ අය නින්දාවටම පත් වෙන්න ඕනේ. එහෙම හිත හිතා ඊට සමහර වෙලාවට ඔය බලන්න ඉස්සර ඔබහල ඇති. ඉස්සර කැලෑ පත්තර ගැහුවේ. දැන් නම් මැසේජ් වලින් හරි යවනවනේ නේ. එතකොට ඉස්සර පත්තර හරි ඒක ලියලා හරි ගස්වල හරි අලුල යනවා ඉස්සර. එහෙම එකක් ඉස්සර ඔබ ආච්චිලා සීලගේ කාලවල ගංගොල බොරු කතා පතුරු නේවා කැලෑ පත්තර ගහනේවා. එතකොට ඒවා තිබුණා. එතකොට අද තාක්ෂණයත් එක්ක ඒක සැනින් ලෝකෙටම යවන්න පුළුවන්. මේ වගේ කොච්චර සමහර පුද්ගලයන් ගැන බොරු ප්‍රචාර, බොරු කතා හදලා මොන තරම් ඒ පුද්ගලයෝ අපකීර්තියට පත් කරන්න උත්සාහ කරනවා. හැබැයි බුදුහාඳුර පෙන්නුවා දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. අන්න තමන්ට මෙලව ඒක මෙලවම තමන්ට විපාකයක් හැටියට කැරකිලායනවා. ඊළඟට හයවැනි කාරණේ බුදුහාඳුර පෙන්නවා, කෙනෙක් කැමති නෑ තමන්ගේ තරහකාරයන්ට යාළුවෝ හිතමිත්‍රයෝ ඥාතීන් පරිවාර සම්පත්තිය එකතු වෙනවා දකින්න. කැමති කාත් කවුරුන් නැතු ඒ මනුස්සයා තනි වෙලා ඉන්නවා දකින්නයි කියන කැමති. දැන් බලන්න ඔබේ හිතේ ওই වගේ පහස් හිතුවිලි එන්නේ නැද්ද කියලා ඔබම හිතන්. කැමති නෑ ඒ අයට යාළු මිත්‍රයෝ ඉන්නවා, නෑ දෑවෝ ඉන්නවා, ගොඩාක් පිරිස යාළට හිතවත්තු ඉන්නවා. එහෙම පිරිස වට කරගෙන මිනිස්සු එකතු කරගෙන ජීවත් වෙනවා දකින්න කැමති නෑ. හැම වෙලේම හිත කැමති ඔවුන්ට බලාපල්ලා ඔහොම හිටියට කාත් කවුරු නැති වෙන දවසක් එනවා. ඕන් එදාට අපි ළඟට ඔන්න ඔහොම හිතෙන් හිතනවා. කැමති තමන් ළඟ ඇවිල්ලා දන ගහගෙන අත පාගෙන වැටිලා කාත් කවුරුත් නැතුව තනි වෙනවා දකින්නයි කියනවා කැමති. ඒ නිසා හිතෙන් ප්‍රාර්ථනා කරනවා එයාට පරිවාර සම්පත්තිය නැති වේවා, පිරිස් බලේ කාත් කවුරුත් නැති වෙලා තනි වෙනවා දකින්න තමයි කියනවා කැමති. එහෙම හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නකොට තමන්ගෙම ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ තුල තමන්ගේ කුසල් දහම යටපත් වෙනවා. එහෙම ද්වේෂයෙන් ඉන්න කෙනාට බලන්න මිනිස්සු කැමති නෑ, එයාගෙම ඈත් වෙලා යනවා. දැන් ඔබ සමහර ඔබ මේ ධර්මයට කැමති කෙනෙක් නම්, ඔබ සත්පුරුෂයන් ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ සමහරලාවට දන්නේ නෑ කෙනෙක් ඇසුරු කරනවා ආකේ අයියේ කියලා කතාවට ගිහිලා බොහොම හිතවත් වෙනවා. හැබැයි ආ උදේ ඉඳන් රෑ වෙනකන් කාට හරි බැන බැන ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් අනුන්ට යද යදා ජීවත් වෙන කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? සත්පුරුෂයා එයාගෙන් ඈත් වෙනවා, අසත්පුරුෂයන්ව ඈත් කරනවා. අසේවනාච බාලාන, බාලයන්ව ඇසුරු කරන්නේ එයා බාලයන්ගෙන් ඈත් වෙනවා. එතකොට අනුන්ට වෛර කර කර අනුන්ට ද්වේෂ කර කර ඉන්න පුද්ගලයාට තමන්ගෙම යාළු මිත්‍රයෝ තමන් අතහැරලා යනවා, තමන්ගේ ඥාතීන් තමන්ගෙන් ඈත් වෙනවා, සමහරලාවට දරුවොත් තමන්ගෙන් ඈත් වෙනවා. කාත් කවුරුන් නැතුව තමන්ටම තනි වෙන්න වෙනවා. ඒ නිසා අනුන්ට ක්‍රෝධ කරන්න, අනුන්ට වෛර කරන්න, අනුන්ට ද්වේෂ කරන්න, තමන්ගේ හතුරන්ට කාත් කවුරුත් නැති වේවා කියලා හිතන්න හිතන්න ඒකේ දිත්ත ධම්ම වේදනීය විපාකේ තමන් කරාම කැරකිලා එනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඔන්න කරුණු 6යි. 7වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, දැන් තරහකාරය මැරුණා කියලා හිතමු. දැන් ඔය නින්ද යන්න එපා කියලා හිතුවා, ලස්සන වෙන්න එපා කියලා හිතුවා, ඊළඟට ධනෙ ලැබෙන්න එපා, භෝග සම්පත් ලැබෙන්න නම් එපා, කීර්තිය ලැබෙන්නත් එපා, මුන්ට යාළු මිත්‍රයෝ කාත් කවුරුත් ලැබෙන්න එපා කියලා දැන් පතපතා ඉන්නවා. මෙහෙම ඉන්නකොට තරහකාරයෙන් මැරෙනවා. දැන් මැරුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම හිතෙන් අතහරින්නෙත් නැහැ. සමහරු කෝන්තර එතනින් අතහරින්නේ නැහැ. තමන්ගේ තරහකාරය මැරුණට පස්සේ හිතෙන් හිතනවලු මුන් නම් අපායමයි යන්න ඕනේ, මුන්ට නම් සුගතියක් ලැබෙන්න එපා, මුන් අපායම වැටෙන්න ඕනේ කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා මරණින් මත්තේ දුගතියේ වැටේවා කියලා. දැන් බලන්න ඔබේ හිතට ඔහොම සිතුවිලි ඇවිල්ලා නැද්ද කියලා. සමහරු ඇහුවොත් නම් කියන්නේ අපිට නම් එහෙම නැහැ කියලා. හැබැයි හිත මේ වගේ බොහොම පහත් දෙයක්. හිතට කොච්චරනම් පහස් සිතුවිලි එනවද? සමහර වෙලාවට තමන්ගේ තරහකාරයෙකුට මොකක් හරි වෙච්චකම හොඳ වැඩේ කියන මිනිස්සු කොච්චර ඉන්නවද? බොහොම සතුටු වෙන අය කොච්චර ඉන්නවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා තමන්ගේ හතුරෙක් තරහකාරයෙක් මැරුණට පස්සේ එයා ඉතනිනුත් හිතනවලු මුන් නම් අපායෙම යන්න ඕනේ, සුගතියක නම් උපදින්න එපා කියලා හිතෙන් හිතනවලු. දැන් බලන්න මේ හිතේ ඇතිවන මේ පහස් සිතුවිලි වලින් අනිත් අය අපායෙම යන්න ඕනේ, අපායෙම යන්න ඕනේ කියලා හිතන්න හිතන්න දැන් අපිරිසිදු වෙන්නේ කාගේ හිතද කියලා බලන්න. දැන් බලන්න මේ දේශනාවේ පෙන්නපු කරුණු වලින් තරහකාරයන් ලස්සන වෙන්න එපා, නිින්ද යන්න එපා, භෝග සම්පත් ලැබෙන්න එපා, ධනිය ලැබෙන්න එපා. ඔහොම හිතන්න හිතන්න අපිරිසිදු වෙලා තියෙන්නේ දැන් කාගේ හිතද? හිතන කෙනාගේමයි. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ තමන්ගෙම හිතේ හටගන්න අකුසල් තමන්වයි විනාශ කරන්න. සමහර තරහකාරය හොඳට නිදා ගන්නවා. ඔබ වෛර කර කර ඉන්න පුද්ගලයා හොඳට දියුණු වෙනවා. ඒ පුද්ගලයාට යාළු මිත්‍රයෝ හොඳට ඉන්නවා, එයා දන්නෙත් නැහැ. ඔබ එයාට වෛර කර කර ඉඳලා දැන් ඔබට නිින්ද යන්නෙත් නැහැ, ඔබට කන දේ ඇඟට අල්ලන්නෙත් නැහැ, ඔබේ තියෙන අර ලස්සනත් නැති වෙලා ගිහිල්ලා ඔබට ඔබේ නිින්දත් නැති වෙලා ඔබේ භෝග සම්පතුත් නැති වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා මෙහෙම ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනා මැරුණට පස්සේ ඒ පුද්ගලයාම මරණින් මත්තේ අපායට දුගතියට වැටෙනවා. ඇයි දවේශයේ මඩිනාලද හිතකින් මිය ගියාට පස්සේ හුට අයි සුගතියක් ලැබෙන්නේ. එක්කො නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකයේ ආදී අපායකට වැටෙන්නේ. එනිසා මතක තියාගන්න, ඔබ අනුන්ට වෛර කරා කියලා ඔබට ලැබෙන දෙයක් නෑ. ඔබට අපාය මෙලවත් දුගතිය, පරලවත් දුගතිය. මෙලව ඔබ හොඳට ඇඳලා කරලා හිටියත් ඔබේ හිත දුගතියක ඉන්නා වගේ තමයි. හිතට සැනසීමක් නෑ, කන එකක් ඇඟට අල්ලන්නේ නෑ, නින්ද යන්නේ නෑ. අනුන්ට වෛර කර කර ඉරිසියායෙන් වෛරයෙන් මෙලවත් ඉඳලා මරණින් මත්තේ ඔබටමයි දුගතිය යන්න වෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ අංගුත්තර නිකායේ කෝදන කියන සූත්‍රයේ තියෙන කරුණු හතක් ඇසුරෙන් තමයි ඔබට අද මේ ධර්මානුශාසනාවේදී හිතේ ඇතිවන මේ සිතුවිලි බුදුරජාණන් වහන්සේ අපට මේ හිතේ ඇතිවෙන පහස් සිතුවිලිවල ස්වභාවය පෙන්නනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයෙන් මදිනාලද හිතෙන් යුක්තව අසවලාට මෙසේ වේවා මෙසේ වේවා කියලා ද්වේෂ කරන්න කරන්න දිත්ත ධම්ම වේදනීය වශයෙන් ඒක විපාක තමන් කරාම කැරකිලා එනවා. ඒ නිසා පින්වතුනි ආදීනව හිතන්න, හැම වෙලාවෙම හිතන්න, අනුන්ට වෛර කර කර ඉඳලා බැරි වෙලාවත් මම මැරුණොත් මං කොහේයිද, මමයි දුගතිය වැටෙන්නේ, මමයි පර දෙන්නේ, මටමයි විපත වෙන්නේ. ඒ විදිහට ඔබ හිතනවා නම් ඔබට ඔබේ හිත ධර්මයට යොමු කරගන්න පුළුවන්. ඒ නිසා අර දියේ ඇඳ ඉරක් වගේ හිතක් ඇති කරගන්න. හිතට තරහක් ඇති වුණත් ආදීන වේ සැනින් සිහි කරලා ඒ තරහව යටපත් කරගන්න. ඔබට ඒ පිණිස උපකාර වෙන්නේ මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වුවා, මහණෙනි ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ පිහාට එහෙම උණු වෙලා ඇකිලිලා යනවා. ඒ වගේ තමයි කියන මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂ හිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා කියන. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නම් අනාගාමි වෙනකොට. ඊට කලින් ඔබට මෛත්‍රිය වඩලා මෛත්‍රිය දියුණු කරලා හරියට ගින්දරකකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ ඒ ද්වේෂය තමා තුළ යටපත් කරලා සංගවා ගන්න පුළුවන්කම තියෙනවා. සැනින් තරහ ගියත් ඒ මොහොතේම ආදීනව සිහි වෙනවා. අර දී ඇඳ ඉරක් වගේ හිතක් ඇති කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම උපකාර වේවා. ඔබේ හිතේ හටගන්න මේ ද්වේෂයේ තරහව කේන්තිය වෛරේ බලන සමහර වෛර සංසාර වෛර වෙනවා. බද්ධ වෛර හැටියට යනවා. ඒ නිසා ඒ වෛර සිතුවිලි දුරු කරගෙන තරහව ද්වේෂය යටපත් කරගෙන මෛත්‍රියම වඩාගෙන පිනාතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියම දියුණු කරගෙන ධර්මයම දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්, අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝක පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්නත. මහා ගංවතුරක් නිදිගත්ත ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිටිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්දනා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමින් ධම්මපදය යමක

0: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුනි, මේ ප්‍රේතිය ඊටාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංවතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා, කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා. මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් වෙදලි.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

පින්දට. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: ගිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල කුවන් විදුලිය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වගේ
1: සුදුලගේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

0: சுதிலு குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාවක්. අහල බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා. දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට යුතුය. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකී නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුත්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන් විදුලියට.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනීන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇති හේයින්.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

0: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ
2: මල් පූජාවේ ආනිසංස. පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන්සුව ලැබීමට ඒ පින හේතු වුන බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දිව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දිවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දිවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම, කැමැති කැමැති යාන වාහන ලැබීම, බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම, සෑම කල්හිම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම, උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම, සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම, ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම, සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම, කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවඳ මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුවෝ කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන් විදුලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පොදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමක
1: සුදිලේ ගුවන් විදුලියයි.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්ත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම
0: සුදිලා

0: පසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වට වේලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුව දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවන අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදුහෝ කුවන් පෙදලිය.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සොතිර කුවන් පෙතලිය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්න.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

0: සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකව.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උතුම්මු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පළුවනේ දිනපතා 5:00 සිට 5:60 දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: මේ ඔබ රැඳී සිටින්නේ සුදුල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු විස දල ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති නපුරු සත්තු.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිළින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර වාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් විදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan buda perahærin budu buda sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahan suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buda pūjāvan aṭa pirikara ādī buda pūjāvan තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

සාදු. අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Yang jaya sumaihang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

වෙස්සගො මුනිරාජ වඳිනෙමි සාදු.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

පින්වතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දියපිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින් උතුණී එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.

පින්වතේ. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සාහිත්‍යයට සංගීතයට කලාවට වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව් ඔබ හිතුවා හරි, සරස්වතී දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වතී යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය ගීත ප්‍රමන්දයන්ගෙන්ද ගායන වාදන නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වතී දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන්. බුලිමහත් සහෘද කළම මෝහණයට පත්කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටියේ. දෙවඟනක්සේ සැරසී සිටියේ. මදසිනා පල කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්දරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනී නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුයි. ඇතැන් විට ඔබ දන්නවා විය හැකි. අපේ සුදුළු ගුවන්විදුලි ශ්‍රවණය කරන ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී

1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියූ ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක් වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැතියි. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යැයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුනක් හැටියට පූර්ණ කුම්භමිව, පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක් වැනි කියන අදහස. කුම්භ කියලා කියන්නේ කලයට. ඉව කියලා කියන්නේ නිපාත පදයක්. මෙන් කියන අදහස ඉන් ලබා දෙනවා. මාතෘ භාෂාවල තිබෙන වචන මෙහි යෙදී තිබුණත් ගීතය ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ බලවත් ආසාවක්. අමරදේවයන්ගේ උපුටා ගැනීම අවසන්. මා ප්‍රිය සහෘද ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, පෙරදිග රාගධාරී සංගීතයේ බිහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. බිහාක් රාගය භක්ති රසය දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක් සඳහන් කරන්නට අදහස් කළා. මාතෘ භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75%, 80%ක් තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ, තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳි ආවචන වලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ අරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීතවේදියෙක් වූ ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද, එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වති ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදිකුට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණෙහි ගීතය දැන් අපි සුදුල ගුවන්විදුලියේ සුභාවිත ගී රසවිදුව තුළින් ශ්‍රවණය කරමු. ගීපද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදලි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙන ඕනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මම මේ මොහොතේ සූදානම් වන්නේ. සුභාවිත ගී රස විඳමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරයක් රබානක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩ වලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ය නාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

Thank you.

వన రమ రామ లక్ష్మీ నవ వన రమ రామ లక్ష్మీ నవ వన రమ రామ లక్ష్మీ నవ

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයං පුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගී රසවින්දනය සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතයේ අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්දෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතු. සැමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතිව බිරිය තුළ ස්වාමියා කෙරෙහි ආපමල් රියනුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටුණු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය මේ තුන්දෙනාම වැළවියා සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේමකීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී පුලසිංහල.

0: ಕಣ್ಣ ಅತ್ತನ ಮಳ್ ಬಂದು ನೀ ಬಂಬರು ನೋಯಿನ ಮಲ
1: මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රස විඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉදිකට පූජා කිරීමේ ආනිසංසවාසයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරය අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා